0: ගියක් ඉඩනෙමක් එපිසෝඩියුඩවාලු හුසී ඉතනය ප්‍රග්‍රම රඩිය ද්‍රම කොකොස කොනබ මෝරිස් ඩෝමිං නෝරෙල සවන්් බැම්වින්ඩු මයි ඉහ රඩිය ද්‍රම කොකොසන්. හනිස්සන් ඔහින් ඉත රෝණහමුතු කොන ද්‍රම කොනබ ජොර්නාඩ නේත නොඩ විීත්නියන් නො ඔයින්සා සිරකොන්සේගේ හළු මුඩංස පොසිතිීවු ඉහසිරණි රෙලසාවන් නොමොස් ඉහසිරණි කොමුණනිඩාරි. අතුලොරි ඉතා කෙක්ලයන් දිවතාන් කොනබ ද්‍රාමයිඩනේ හවසෙකුම් විඩ බයිනාකනයින්රුව මනඩියාන නුඩරති විස්්ටා පිංාලින් හක් බිත්මාලු නොමෝෂ් මන ඇතේල් නුඩර ඇති විස්ත කොකොස බැම්වින්ඩු බා මනනයින්රුව.
1: බ්‍රිගඩ මනදේසේ.
0: ඩියක් හවහහු හුසී මනඩියාන මනඩියාන ඔන්සා ඉතනි හරේ කොනබ ඩවිීත් නොනේ තනිනිය මෝරි සිඩා ගෝරණේ. ඉහ බලන්සුක් බිත් එන්ත්‍ර සිර කළයි. ඔයින්සා තිර්මණදිනි හනොයි.
1: මන්දේසි තුරහුණනි හනොයින් ඉතරෝණ ඉහද්‍රාමණේ ඩවිීත් නෝ නෙතනි මෝරි සගෝරණි හර්මෝනියලෝස්. නෝ ඉහ බලන්සුක් බීත් ඇන්ත්‍ර සිරණෙන් රුවමන.
0: ඔයින්සා තුීර්මණ ඩියානනි හනොයින් ඩවිීත්න ඉනම් බෙල ත්‍රොක නිනි හනොයින් කොනබ ක්‍රීතිකන බේමක්නි හලොබ නේත කළයි. නෝ සයිඩමක් ඩවිීත් බෙලෙ හාලෝ අතුව ශුඩා නිනිය ඊනන් සයි එම ඊඩන බේමක් සුපොර්තිීවු නෝ පොසිතිීව ලියෝ.
1: සිං හවනුවෙන් න්‍ය බෙලෙ තම්බ ඩවිීත් හුසුන්ය ඉනං හතු හළු බතුරුම හොඩි සුපොර්ත බනතා. නොනියමොස් හෝ ස්පලික සවන් කොන බනතනෙ ප්‍රකුප සවම් බසිරණයවා.
2: ලෝෂ්ටනි ඉතරෝණ ඉහ ද්‍රමණේ ඉහ සවන් නිබේ ඩවිීත් හාලෝ හොඩිය ජුඩනය ඉනං සයි එමිට නැබෙ සුපොර්තිීව ලිමක් ඩවිීත් ෆෝ ප්‍රශ සම්බය නේත හතයිස් නෝනිය ස්ප්‍රේස නිනිය කොන්තේන්ති බයිහ විෂ්ටවාර්ණ බෙනත හතයිස්.
0: හනිසං ඔහින් මන ඇතෙල් කුලියෝන කතක් ඉහ ද්‍රාමයිඩනේ ඉහ සංපොසිතිීව නිබේමක් ඩවිීත් හලෝ හොඩිය ශුඩ නිනිය ඉනන් සයි එම නිබේමක් සුපොර්තිීවූ. ඇතවන් තුයිර් මන්ඩීනය හනොයි ඔයිසා හො නේත නෝ ඩවිීත් සිර බෙලා ජුඩ එම සෙලු කිය කොමනිඩාටි නෙබ හස්සරු ප්‍රබ්ලම නිබේ හනිසං කලයි.
1: හවනුවෙන් නැතනො ඩවිීත් ෆයිසිරන ස්පරේංශය බා කොම්ඩැටි සිර කොනබ සිරණ රෙලසං උලුක් නො අගෝර උලුක් සිර ලඩුම් ෆහැක් බීත නෙසං. මයිබේ අගෝර සිරණ රෙලසං ෆක් බීත නෙසං. පොති දෙසිජං හමුතුක් නො හලො බලන්සුක් බීත් ඉහ සිරණ රෙලසං සෙක්සුවල්. නෝ සිර සෙන්ති සෙගුරු රෙස්පේත නෝ සෙන්ත සතිස්ෆාස්. තම්බ ෆක් බීත් එන්ත්‍ර ෆෙතුන මානෙ ඉහෙව මලරන්නේ ෆෝ බෙනිෆිසිු ලස් බ ෆෙතුඩේ. මයිබේ බ ෆමිල තෝමක් මාන.
0: මන ඩියාන හෝ මන ඇතෙල් ඔහින් ඉහ ද්‍රාමයිඩනේ ඉතරෝණ ඩවිීත් හොනේත බකුලිය හෝ ස්ටුඩාන්තේක ෂ්කොලවන් සිර කොන බ අසුන්තු කොන්සෙන්ටිමේන්තු ඉඩනේ ෆෝ බෙනිෆිසු සයි ඩබ ජෝවෙන් ෆෙතු සිර ජෝවෙන් මනි සිර නෝ බකුමුණනිඩාඩි එන්සිරාල්.
1: මන්දෙසි කොන්සෙන්තිමින්තුනේ හනිසං කොන්සේතු ඉඩනෙවේ මාක බෙලෙහනොරින් ක ඩිස්කුති හෝ ලබරික් ෆෙතු සිරකාතක් සිරණ ඩෙසිජං කොනබ සිරණ ඉසිලෝලොන් ඉම්පොර්තන්තය.
2: හවනොයින් සිරණිය ඩඩලියනෙ ෆූරක් නෝ ඉන්ෆෝර්මතිව ලෝස් එම්ම හෝතු බෙලෙ කොලියනක් ලෝකේ නෝ එම බෙල ඩෙන්ටිෆිකඩි ෆිව් සිරණ බේ කොමුනිඩාරි සිරහ සෝරු නොමෝස් හමෝසුතන් ඉඩිය ෆූරක් සිර කොනබ සඊඩමක් සිරබෙල් හාලෝ හොඩි සුපෝර්ත හිය සිරණි කොමුනිඩාඩේ.
0: ඇතම් මනඩියාන අලෙන්ඩෙ බුවත් නෙබේමක් අලින් ෆෙතු ඔහෙන් කුලිය හොනේත නො අන සයිඩතංමක් සිර ප්‍රසිීස කුලිය කරික් ලීග හෝ කොන්සෙන්ටිමේන්තු නෝ ඔයිසා හෝ අලින් මනෙ සිර.
1: මන කොන්සෙන්ටිමෙන්න්තුම සජුඩ ලබරික් මනි සිර තු රෙස්පේත ඩිසිසන් සිරවසි එම සේලුක් නෙබේමකතු ඉන්වෝල්වේ ඉහතිවිර සෙක්ුවල් රුමන.
0: ඇතවන් සයිඩම කිතනිය කොමුණනිඩාඩි සිර බෙලෙ හාලෝ අතු රෙෂ්පෝන්ඩේ ප්‍රබ්ලම කොන්සෙන්ටිමේන්තු නොහලො බලන්සුක් බීතිහ සිරණ රලසවන්.
2: ඩියක් මන්දෙසි හවහනුවෙන් සවන් සිරණෙ බෙලය කොන්තෙසිහ කොමුණනිඩාඩේ සේබයින් හිර එම හෝතු තක් බේත හමුතුක් හොඩි හලුව සවන්රුම නැබේමක් සේෆෝ බෙනිෆිෂු බයිහ මෙම්බරු කොමුණනිඩාරි සිර සෙල්ලුක්.
0: ඩියක් මබේ ඔයිසාහිතනි හනොයින් කොනබ සිරණි ඩිස්කු සවන් හෙන් කොන්තු කොමුණනිඩාඩනේ දිය කළයි.
1: මන ඔහිතරෝන ඉහ ද්‍රාමණේ ජොවින් සිරස ඉන්තරෙස අප්‍රෙන්ඩේ කොනබ සෙක්සුවල් ඩාඩි එඩුකසන් සෙක්සුවල් නොමෝස් ඉම්පොර්තන්සි සිර උස්සී හලො බලන්සුක් බීත් එන්ත්‍ර ෆෙතොනොමානෙ.
0: අතන් අහරෙන් මන ඇතෙල් ඉඩේය කඇති විඩාඩි සයිඩරේත් මක් සේ ජුඩ ක්‍රියරෙල සවන බේ ෆහෙ බලන්සුක් බීත් නොහලො කොන්සෙන්ටිමේන්තු හොත්තිව ඉහ කොමනිඩාඩි.
2: Hawa noin mandesi, consentimento mus ajuda comunidade sira, atu ajuda sira nyuan sira, no ajuda comunidade sira, atu ya comunicação na bena kloke liutang, honesto, no respeita, bain hira envolve ya qualquer atividade sexual ruma.
1: Sai da tama kita precisa halo ya comunidade, atu asegura idane bele acontece. Bele halo ya tenia comunidade ka o insa.
3: Tuir hau, diskusang kona ba konsentimento hanesan parte idane be importante tebes, tamba idane bela ajuda joven sira hatene kona ba saúde sexual.
1: Obrigada barak ba mana Diana, no mos mana Etel, no be ma dada Leona iha programa idane. Hau hanoin katak, ita hotu iha bit, hodi halo itania relasan sira iha balansu bit, no ita mos bele ajuda ima selu ko di halo buat no be ma hanesan. No ita hotu iha responsabilidade atu foti asau hodi prevene violência sexual iha relação. Barona na insira, kari kita hetan experiência violência iha uma, bele visita hamahondo TL, hodi contacto número redi referral nebe ita prefere. No kari kita hakara katu hetan tratamento, documentação konabakanek, aconselhamento, acomodação temporária, bele contacto pradet, Fatin Hakmatek. No kari kita hakara katu hetang asistensia legal, no acompanhamento ba violência nebe itahasoru, bele contacto Alfela. Obrigada Baraki, até tempo selo.